අධිතිමන් රස්කලාගේ එකලේගෆාන, එබහි ඉබ්‍රාහීම්ගෆාන, ඉස්හාකුගෙෆාන දෙවීම, අධි ඉතුරයි යාඔූබ්ගෙෆානු දෙවීම, අධිතිමන් රස්කලාගේ එ හොරිහා බේකලුන්නේ සෝලෙහංකම්ගා දෙවීමේ.

අධිතිමන් රස්කලාන්ගේ ආයෙත්ත දොගුකුරි මීහුන්ගේ කිබයින් එකලේගෆානු සලාමෙක් කුරව්වා. තිමන් රස්කලාන්ගේ එකලේගෆාන නස්රු දෙවීමේ හමකශවරුන් එවරෙම් වී නොබෑකම්ගේ අහළුවරි බයකුකම්ගේ ෆහෙ තිමන් රස්කලාන්ගේ එවරෙන් එම්මෙන් ගරගුපුරවීමේ.

මීහුන් රක්කා තෙර කුරුම තියබෑ මීහුන් නට්ටකා දහනා හදානේ ගොයි තිමන් රස්කලාන්ගේ එකලේගේ ෆානං උගන්නා දෙවීමේ ෆහෙ තියබෑ මීහුන්නී ශුකුරු කුරා බයිංහියේ.

එවරෙන්නකක් එතාන්ගේ අලිෆාන්ගේ අඩෙවෙස් නීවේ නෙතේ අදි එවරෙන් හිං එදේ කන්තත්තවග සුවරුගේගා එවරෙන් අබද දෙමිතිබේනේ.

0: ලෝබින්වේ දිවානා දිවානා දිවානා වෙගෙන්න්න වානගත මේ ඔගුමෙන් වාන හැම වානවා එගේ වරුග තිබෙන බද
1: හල වය වෑරෝලිය කෝජ්ජහෙනි හමීමගෙන් ලේ ගොතේ අගට තෙත්තිරීස් මිනිට් හිඟි අල්ගුන්මයින් වාහක දක්කම් මේද මේ මාදෝ හම නොට කරව පුරස තුළුවාලාගෙන් අල්ගුන්ම මිතිබි මගමත් සාාතාහරකො බේවම ෆර්දුන්ගේ සිම්මයකි කොබාහියේ පිසම් ඒයි නොට කරවේ අල්ගුන්මගේ නම්බර ගුළු ෑග වෙස් නොට කරවේ
0: ඔවුමනත් දැන් හම වරක් කිනා පෙන්න්නා නගෙතෝ මගමච්චක් කුණ අලා ෆොන්නත්තන් මේ අවුන දන්නවාල් එක කුණිවාසාතුගේ කුණි මිහාරු හුන්නලෙ මදේ එන්න මෙස් මක්තක හාසක මාලෙක් ඒතු මාලය අවගුණු මික ග්‍රේට මාලය සරහත්තු තැන් රරුගේ සමිකන් හිගාන කන්නේ ඒතු මක්තක කුණියලු මේ දැන් අවුන වර ආමකො කොන් උලේ කමේ ගතු ාර ගව මෙන්න මික කරන් නොකර අවුම අබද වාහක දක්කාති පාරග මියක ැනිග පොඩ ාන් ඒ අවුන් මෙන් මෙදමි දක්කා වාහක මගමත් සාාතාහරකො බේවම ෆර්දුන්ගේ සිම්මයකිකු බෑහ රම්දාගේ සිම්මයකිකු බෑහ අවගුණුගේ සිම්මයකිකු බෑහ හසන්ග සිම්මයකිකු බෑ
1: කොබක්කොන්කම කුරංච
2: රිගා ෆර්දුන්ගේ සිම්මයකොම් අල්ගනමින් පරිගානම වෙස් මගමච්ච සමාලකන් දේන්ගේ වජහේ සාාතාහරකමගේ ගොතුන් වෙෙ සිංකාාතිකාගලුම් ගොතුන් වෙෙ දවාචීක දවා අවුලුමගේ ගොතුන් වෙෙ හසකො මගු මච්චක් කුණ ෙරුම් අතුක ජමුණවා අච්චේ එරුම් මීද මිහාර දිවහි රාජ්‍යයක වර ආම්මු කමේ එමිහකු ගෙන්ගුල එච්චකස් එමිහකු බේනුම් කොරා එච්චක සමහිංගාලා පදම වට්ටාල පදාම්වි ඒ එකන්තක් කොරාමිහු තිබෙනනි ඒගේ බදලොග ඒ මගුමතින් ඒ සහපුරවතුන් එච්ච වෙච්ච පොතස නගායේ බට්ටා ඒ කුණයාරම් බහට්ටා පුන්න ඩස්මින කහමයගේ ගෙන්දා මිහකු වරම් මතු කොම්ම මියකු සතුකජයේ කුද්ජකස් බොඩුමිියකසේම හරු රිගා මීහුම් වෙෙස් විශ්නාලෙමී අහරමන්ගේ දරින්න වෙෙස් එකන්තත්ත කුරුමකිගේ මගුමතිගේ අමාංකන් ගෙල්ලේ කමෙක් කමා මගුමතීගේ පුරුමක්කෙන්ටේ කමෙක් කමා මගුමච්ච සමාලකන් දෙවානිකම හුරිහා මීහුම සේම එවෙස් මියකු හාසකො පුුණෙපුුණ එනු අඩයාගෙන් නොවානෑ එතින් හම කොම මීහකු සනකකාරම බුණාන කාලේ මගමච්ච කුණ අලයි මනාරුග ඒන බෝලා දලව සේනාදන මගමච්චල්ලාලම පෝසිංගරයට පුරිවෙස් මගමච්චල්ලාදන වකිතනය නොබලා හාසකු වියෆාරිවෙරින් මේ පේමන්ට මති ගච්චී පහට්ටම රරුගාවෙස් තිංහම එවෙස්මිහු ආම්මකමක හදාපුන්නකම එමිහු කොම්මකම කොරියස් සියා සාප කොරියස් එහෙන්කම කොරියස් මගමතිීග හම සියාවස්ථාව හට්ටාලයාගින් සාපුරාගදිින් වෑරෝලියයා තොෂි තකාච්චි වෙස් මගමච්චබ්‍රයාගෙන් දානී දෙගකමකු එමිහුන්නක මාපොඩු සමාලකම දෙකමකන්නුවේ ඒම කොන්න ෆර්දකො වෙෙස් එමිහෙක්ගේ වරුන් එමිහෙගෙල් දෙහෙන හම මගුමතිීග එහෙමිහුණ උන්දගවා ගොත එච්ච එක්කම වන්නා එස්පරයක්ක්වොල්ලමගේ බදලොග එනගා ඒ කුණේ එළුම හාසකොරි පාවතන කල්ලා එමිහකු එකකාලා එබෙස් කාලකම කොගෙන් නොවාන එමිහෙගේ දරිම්ද සෙමිහික අයලා ගිහිල්න්න වෙෙස් එමිහා ජෙහෙන විස්නාලින් ඉංගාපිගාවේ උළුමග මගමච්ච අසජමන වච්චාලාගේ නොවානකම අධ ගෝතිතෙර නෙරේ එච්චිවෙස් මගුමතිී ගබහට්ටාගේ නොවානකම එකුණනිවූක පරාතුම සන්න එච්චී නගම්වාන එබයිගේ සරහතු තෙරේ ගුත්ට ඒ මගමච්චන් නෙරු මගමතිී ගබහට්ටාගෙන් එකුණනිවකන් අන්නම වන්නනාලිකම බහට්ට බුලලා මීටලා ඇසේ හඩිකුම් මුළි තංගඩු හඩිකුරාක බහට්ටාගෙනවා ඩස්මින් වෙසම උනිවකගන්න ගඩිග මේගේ සරහදු තෙරේග මති ජාප නෝනයක් කොතලොග බන්ධ කොල්ලාප එච්චක එසාලෙක්ගා ඒ හලාකුණ කොල්ල කාලා හටි නොල්ල කාල ගොතක බහට්ටමාන එකමක් අල්ගන්න මෙින් රිගා මීහුගෙස් මගුමති දෙගෙන ඉනවයකු දෙකෙන හම පුුණේ අලා ගොඩෙකි ගොතු අල්ගනමින් ගහෙ කොරාලියත් එවාට මගමති ගයවතින් අතර ස්වාන්ද මත් ඒ පරත්න ලගම් බුණාලි පුනි තක නිරි පාස්ස බහට්ට ලකොටි තක කාලම්බ නිරි පවස්ස බහට්ට අල්ගනමගේ රු ගවිසම මගමති බහට්ටනි පුුණි උකන් හසකු ෆොල්න්න තනක බහට්ටන දැගේ ිකපු ඇ රකුන් ඇබේයෝ හිංගාමිය කරන ගුණස් යෝ දුවාාච කන්න දු ගුණස් ඒ අල්ගනමෙන්ගේ හාලත් අල්ගනමෙන්ගේ තරක් ගීය කියයාගේ මුලේරුග අල්ගනමගේ තරක් ගිය කිය අල්ගන්න කරනයගේ කොහෙන ුන්න චකම තරක්ගී තරක් ගීවනි අල්ගනමෙන්ගේ ආලා හෙදුම අල්ගනමෙන් දක්කා වාහක
0: ಸಾಫ್ತಾರ್ ತಣೆ ಗೊತ್ತುಗ ಬಾವಂ ಬೇಣು ವಾ ಕಮ ವಂಜ ಅವುಗಳ್ಮೆ ಕೊಮ್ಮೆ ಮಿಹೆಗೆ ಸಿಮ್ಮಾಯ್ ಏಬ ಒತ್ತೆ ದನಮ್ ನೈಸೆ ಫಾಹ ಕೊರಫಿ ದೆಂ ಅವುಗಳ್ಮೆ ನಂ ಹಮ ಕೊಲ್ಲೆವೆ ಕಮೆದ್ದೆ ಮಗಮತಿ ಎಮ್ಮೆ ಗಿನಾ ಫೆನ್ನ ಕುಣಿಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೇನೆ ಫುಳಿ ದಾಳು ಮಿ ಡಿಸ್ಪೋಸಬಲ್ ನೀ ಕರುದಾಸ್ತಾಶಿ ಮೇ ಹರದೆಂ ವರ ಗಿನವಾಣೆ ಕಲ ಕಮ್ಮತಿ ಕುದಿ ಕುದಿ ಮೀ ಕೆಫೆ ಕಿಯಸ್ ಮಸದೆನ್ನೆ ಮೀ ಕೊಫಿ ವಿಕ್ಕ ಕಾಲ್ತಂತ ಎತಂತನುಗೆ ಕ್ಯಾರಿಗೆ ವಿಸ್ ಹಮ ಮೀ ಡಿಸ್ಪೋಸಬಲ್ ತಾಶಿ ಕರುದಾಸ್ತಾರಿ ಹಮ ವರ ಗಿನವಾಣೆ ಮಗ ಮಚ್ಚಂಗಳಾಫುಣ್ಣ ದೆನ್ ಅವುಮೆನ್ನ ದೆನ್ ಡಸ್ಟ್ಬಿನ್ ಅಕ್ಕ ಹಮೆಯ ದೆವೆಂದೆ ನೋಡಿ ಡಸ್ಟ್ಬಿನ್ ಉಣ್ಣತಂತನುಗೆ ಸಾಗುಮೆನ್ನ ಏಬ ಮಗ ಮಚ್ಚ ವಟ್ಟಾದೇವೆ
1: ಹಮ ಗ್ಯಾಮ್ಸ್ ಕೊಮ್ಮಿಸ್ ಮೀಹಕ್ ಬೇನು ಕೊಫ ಎಲ್ಲ ಲೇಫ ತಾಯ ಉಣ್ಣಿ ದತ್ತ ಹಿಮ ಕೊಮ್ಮಿಸ್ ಮೀಹಕ್ ಜಿಮ್ಮಾ ವಾನ್ ಜೆಹೇನೆ ತ ಹಿಮ ಅಳಗೊಂಡ್ ಮೆಂಗ್ ಮಿಯದು ಮಿ ಕೊಲ್ಲ ಸುವಾಲ ಕಿಮಿ ಕೊಬ್ಯಾಥೋ ಮಗುಮತ್ ಸಾಫ್ತಾಹರ್ ಕೊ ಬೇವುಮ ಫರ್ದುಂಗೆ ಜಿಮ್ಮಾಯಕಿ ನನ್ನ ನೋಟ್ ಕುರವ ಮುಂಗೆಂದು ಅಳಗೊಂಡ್ ಮೆಂಗೆ ನಂಬರ್ ಕೀತಿನೆ ತಿನಿ ಹಾತ್ರಿ ಸುಮಿಂಗ್ ಹೈ ಸುಮಿಂಗ್ ಲವೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರವಂ ಒಯ್ ಫುರ್ಸತ್ಗೆ ಮತ್ತೆ ಹನ್ಮಫ್ಲುಕ್ಕ ಅರವಾಣ ಲವೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರವಂ ವಗುತ್ ಒಣ್ಣಾಣ್ ಹಗ್ಗಡ್ ಫನ್ಸಾ ಸಿಂಗ್ ಅಂದೆ ಬೇನು ಫ್ಲು ಕುರವಾಣಿ ಪಿ ಎಸ್ ಎಂ ಎ

0: මෙම්බරුන්ග මච්චන් එකකුලිවිගම්වා කොමිෂන් දෙන් මේ ෆස් මෙම්බරුන්ගේ දවරකමයන්නන ෆස් අහරුග මුද්දතමය න්නන්න. දෙැම් මේ අගුඩු මෙන්න මස්සල මේමන කොමිෆරාතකව සෝෂහලයන් අද අන කොමිෂණන් කොමිෂනුන් ඉස්නගෑගම් වෙස් එබ මස්සල බෙලුමක බාරු කොමිෂණල් ලිබිගම්බේ.
1: අද මේ අලුගන්මින්ගේ මෑගන්ු මේ නෙශනල් ඉන්ටිගිටි කොමිෂන්ගේ මෑගන්ඩු අන මක්සදකී මෙ බශිපාසි ෆාකරේ හතරු ඉධාරාගේ ඉධාරතකා ගොඩිගෙන් ආමුන්ගේ මෙදුග ඉතුබාරායගේින්කං කුරියරුවෝ. එම ඒ ගොතන් අලුගන් මෙෙන් අන මෝසිෆුන් ගෙරක්කා තිරිකම් වෙස් අන දෙමෙට් මට්ටකා එකකංකං බලමුන්දාන හැම තහුගේ කුරමගේ ඉතුරුන් එකකං අන අගුන් ෆාහක් කොල්ල.
2: එම මේ කොමිෂන යන ලිබිති පවා භාර්තයගේ කොබැතු මේ හතර මුවසෑගේ කංකම් බල මුද්දාකද තො මේ පාහකුරෙවේ.
0: මේ හතර මෝස්සසාගේ මුවස්දෆුන් මේ නසාහත්තරිකමා එකීග මේ හෙදිිපවා උසූතකා ගවයිතකා එක්කොත මසකෙ කුරේතු මේ එබ බල්ලා එඟත ඒගේ ඉතුරුන් එම් එවස් මෝස්දෆකු දිනායි එවස් කුෂ කුරාකම වානම මේ එකම වෙසබ බලා එහෙම මිද කුරිමසකට මිද කුරිම දෙන්නේ ෆදයි හා මිද භාවතුක මස්සලත බලා ඇලෙන්ජේ ෆියවලුතන් එබාලා ඒගේ ඊතරම් කොමිෂන් හමයිකන තහුගේ කුරුමෙන් නම් යන්නනේ කි ඒගේ ඊතරම් මේ හතර මොස්සසය ගොඩකින් හදන්ජේ රිසර්ච් තන් හෙදමා මේ එවයානස් හින්ගුමා මේ තන් තනුගේ ඉන්ස්පෙක්ෂන් තන් හින්ගුමා මේ මසෙක්කතවසබ කොරමි ද මේ ලෝ ඉන්ෆෝස් ගානුන් තම්ෆීස් කොරාමි හතරු ඉධාරාගේ මිකංකං බකි කොමිෂනකුන් බැල්හෙට්ටකම බානම ඒ ගවමක හොරි ගවම හමමගන් එඩි ගවම මේ රගලු මිශ්‍රාවක හම ගෑවස් දානකමෙන් එයි ඒ වකි ඉන්ඩිපෙන්ඩන්ට් කොමිෂනකුම් මි හතර මෝසසාගේ මසාත බෙලුමග භාරු දීෆොන්න එරුග වර බෑවරු භාරුතක අස්ල දීෆමයන්න එහෙම ඒ භාරුත ප්‍රෙක්ටිස් මිකොරණී මේ රගලත්තෝ එය ජවාබධාරී වෙවේ ගොත මේ ඔන්නනි හව ජීෆග තුරචබත්
2: දැන් නුවචෝන් මේ පහන් කොළවනේ මේ දෝහගේ ගොතු ගැහෙම මේ අද කොරිය ගැදිීම හමචේ පවා හරිකඇතැකි කොපැතු.
1: මේ මියදු හන නොුවේ ජනුම් ෆෙෂිකෙන් අලුගන් මෙන්ගේ කොමිෂන්ගේ ෆරාතුන් එවයානස් ප්‍රග්‍රම් තක හිංගු මහම ජීපවේ එකගොතුන් ටීවී මෙදු එරිකන් අති සෝශල් මීඩියා පලටෆෝම් උග අලුගන් මෙන්ගේ ෆරාතුන් එක මේ ඉන්ටග්‍රීටියයා ගුලේ එවයානස් ප්‍රග්‍රම් තක හිංඟ මුන්දාානෙ දෙ මී යදුගේ ඉතුරුන් අලුගන් මෙෙන් එක දුවස් තකගේ මච්ච බාලෑගේ ඉන්ටගීට පාහකුරුන්ගේ ගොතුන් එක ප්‍රග්‍රම් තක රේෆවේ එකගොතුන් පාහකොල්ලන් හම මේ ඉන්ටගිටේ රන් නුවත හිංගාලුම මේ බේවු මහම ජීපවේ දෙ තිවනකමකං අලුගන් මෙ එක බ්ලඩ් ඩොනේෂන් ලේහදයාකුරුමගේ ප්‍රග්‍රාමේ රාෆ්වේ දෙ මේ හරක ඇත්ත මේ හිංගුම හම ජීපවන්නේ ලේහදයාකුරුමගේ ප්‍රග්‍රාම් මේ ෆනර ජූන්ග අලුගන් මෙ රාවස් වන්නේ දෙ ඒ ගීතුරු මේ අන්න හුකුරුදුහුග මේ ඉන්ටගීටේරන් නුවත හිංගාලුම් මේ ඔන්නනි දෙ මේ හිංගාලුමග මේ හිංගාලුම් ෆෙෂේනි හුළුමාලේ සින්තටික් ට්‍රෙක්කු මේ ඉන්ටගීට රන් නිමුමක් හොළුගන් මෙ බාවන වර මුහිම හරකාතන්ගේ බෑරි වාහුරි හා මෝසසතකෝගේ අතුගුලාලුම ඔන්නානෙ ඒ අතුගුලාලුමකායකෙන් අලුවන් මේ ප්‍රග්‍රම් නිම්මාලානි මේ එරේවි පහුරි කංකමකි.
2: එම හිංගාලමග කොංකු පරඇතගේ තොම බෑරමග පුරසත්මති
1: මේ හිංගාලමග බෑරවාණී මෑගන ගොතේගා මේ කොමිෂණගේ මේ එහතිසස් හිංගා හතරී දාරා ඒ පොලිස් ඉන්ටග මේ පොලිස් කස්ටම්ස් ඉමිග්‍රේෂන් කරෙක්ෂන් අදේ ගීතුරුන් මේ බයි මිනිවම් මොසසාතන් හෙබ අලුගන් මෙෙන් ඉන්වයිට් කොගෙන් බෑරවේ එකතුන්ගේ චාර්සිම්පජ හිමෙනකම් පාක් කොල්ල
2: දෙ හිංගාලුම් කුරිය තෑරුග හිංගාන ඉතුරුකංකමකි කොබැත
0: මේ හිංගාලුම් මොක තෙරේගාද එබවේ මේ එක පලජෙක්්ග සොයකුරුන්ගේ තද පලජ්ජික ශයාරය ගොත අගුඩුම මේ ගෙංගොලන තෙදුවරි අමානත් තෙර බයක වම හිංගාශය ති ඒ ඒශයාරුක දශ අගුඩුම මේ කුරිය මි ගැදන දැන් පලජ්ග මේ බෑවරින් සොයකුරාණ ති මේ තැම ඩිරෙක්ට නිස්නා විදාළුවී ගොත මේ අගුඩුමෙන් එබෑ එබෑවකම් ඉන්ටග්‍රිටී නසාහත්තරිකමකි අගු

දෙං ඒවරෙන්න්නම් ඉස් දස ජෙහෙවුණේ අධි බුණුවේ හමකශවරුම් මිතකෙති වාහක නුදක්කාකම් කලේගෙ ෆානං එගෙ වඩාගෙන් ෆාවානතේ.

අධිතිමන් රස්කලාන්ගේ ආයෙත්ත දොගුකුරි මීහුන්ගේ කිබයින් එකලේගෆානු සලාමෙක් කුරව්වා. තිමන් රස්කලාන්ගේ එකලේගෆාන නස්රු දෙද්වීමේ හමකශවරුන් එවරෙම් වී නුබෑකම්ගේ අහළුවරි බයකුකම්ගේ ෆහෙ තිමන් රස්කලාන්ගේ එවරෙන් එම්මෙන් ගරගුකුරෙවීමේ

මීහුන් රක්කා තෙර කුරුම තියබෑ මීහුන් නට්ටකා දහනා හදානේ ගොයි තිමන් රස්කලාන්ගේ එකලේග ෆානං උගන්නා දෙවීමේ ෆහෙ තියබෑ මීහුන්නී ශුකුරු කුරා බයිංගියේ.

එවරෙන්නක එතාංග අලිෆානග අඩෙව්වෙස් නීවේනෙතෙ අදි එවරෙන් හිං එදේ කන්තත්තවග සුවරුගේගා එවරෙන් අබද දෙමිතිබේනේ.

0: කාමියා ෆයර් වෙරේක වම් බේනුන්ත කාමියා ෆයර් වෙරින් ගාතුම් ඉරුෂාද හොදම් බේනුන්ත ෆයර් ෆුරා කුරම් බේනුන්ත
1: ගුණදංකාර
2: කොම්මේ හොණිහිර දොයේ හෙඳුනු නුවගෙඩ් ෆනරග රිපීට් හොණිහිර දොයේ හවීරු හතරුගෙඩ් ෆනරග আদি ආදිත්ත දොයේ හවීරු හතරුගෙඩ් ෆනරග
1: එංහ 7149 kHz medium wave 89 MHz FM band
2: හමයිකණි දිවිහි රාජ්‍යයේ ගැඩු
0: දිවි කේවා කුදින කියමු මෙහිය රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
3: මේ මම මිහාරති කුදින මැසක නිවිච්චත
4: ලබා
3: එහෙම ෆුරතමා ಯಾಣಿಯಾ ಕಿಯಾಲ್ದಿ ಬನ್ ಯಾಣಿಯ ಫಾಹಗವಿ ಎಕ್ಕಮೆ
4: ಮಿಸ್ತಕೊಂ ಕೊಫಾವಾ ಹೊರಿಹ ಅಮಲಗ ಹಿಸಾಬು ಬಲ್ಲವಾಣ ದುವ ಎಕ್ಕ
0: ದಿವೆಹಿ ಇಸ್ಲಾಂ ಕೇವುಮ್ಗ ಇತುರು ಎಹಿಯೆ
5: ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ಸಾಣವಿ ದಿವೆಹಿ
3: ಇದಕ್ಕೆ ವಾಹಕ ಯಾ ಬೇಗತಂ ಹಾಲತ್ಗೆ
6: ವಾಹಕ ಹಾಲತ್ ಮೇರು ಕೊಡು ನುಬ್ಯಾಕೊ ಮಾಣಕುರವಣಿಯ ಮಾಣಕುರವಣಿ ವಾಹಕ ಎಕ್ಕೊಂ ನುಬ್ಯಾಕೊಲ್ಲಾಣ
0: ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ವಿಹಾರು ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಕೊಮ್ಮೆ ವಗುತಕುಸ್ ಅಡು ಹಾಲಿವೇರಿ ದಿವಿರಾಜಿ ಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಅವಹ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವ.

0: එංහා 4140 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු කාමියාපිය ෆාර්වෙරේක වම් බේනුන්ත කාමියාපිය ෆාර්වෙරින් ගාතුම් ඉරුෂාද හෝදම් බේනුන්ත විෆාර් ෆුරා කුරම් බේනුන්ත
2: ගුණදංකාර
3: කොම්මේ හොනිහිරු දොයේ හිඳුනු නුවගෙට ෆනරග රිපීට් හොනිහිරු දොයේ හවීරු හතරුගෙට ෆනරග আদি ආදිත්තු දොයේ හවීරු හතරුගෙට ෆනරග
2: එංහා 4149 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
3: හමයිකණි දිවිහි රාජ්‍යයේ ගැඩුම්

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගහෝරී නාමකායකු TikTok challenge වෙස්.
2: කොම අතිත දොයගරයගන එකර ජයට ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටහනුවේ මෙගහටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ.
3: ගේ ෆොන් අයුත්ම ශෞගරවා පරඇත්තන හසකොත්තිවේරා ජඩුන් ලෙස්තනී
4: බස්වාර්.

0: දෙ මිෆිරු නාලාෆිය ඉස්රායිලනක දුබුරන් බේරුත හමලා දී හමනක එතම සලා කොල්ලා එහෙම් වීමා මිෆියවල මියලි ප්‍රි එම්ප්ටිව් වාගේ ඉස්ව හමලා මිදිනි අනක මීගෙන් වර බොඩත් මෙසේජ් තන් ඉබද ඉංගෙත වාගේ ඉස්රායිල බාංග ඇති මොන මේ බල්ක ෂෙන් නෝනේ එහෙම ගෙන ඉස්ව මෙ හමලා දිනි ස්කුරියක නොකර මෙන්නු හමි කමේ එම මිහාර ඉස්රායිල ගෙදමුනේ වර බොඩ මෙසේජ් ඉංගෙත වර බොඩ මෙසේජ් මිලිබුනි ඊරාන් ඔතීකි දුග දුකරා ගොත් කන්න ඕනේ අදි බලි කෂ හාලත ගේ විශ්න ඕනේ අදි එමින් ජෙහිලම විශ්න ඕනේ මෙහාරකු එම මියයි මුලින් එකල ඊරාන් කුරී ගොති වරක් ගින ෆාර් කෙත්තරිකම මි කියා ස්ට්‍රැටජික් කෙත්තරික නොනියා ස්ට්‍රැටජික් පේෂන්ස් වාගේ කි වර ස්ත්‍රාතිජි ගොතුන් හුරිහාකම කක් එක්කොගෙන් හුරිහා අණියාවරිකම ක කෙත්තරි වෙගෙන් ගානුනා ඛිලාෆ හංගා කන්තත්කස් කෙත්තරි වෙගෙන් හමලා දීෆියා නොනි රද්ද විශ්නෝ දේ ඊරාන් කුරින් කන්ත කරමුගෙන් දීස් ඊරාන් අඩේ ගොයේ ජමාඅත කොම් මිකොන්ත කරන්නේ කො මිහාරංගි ජමාඅත කවර පොඩන් ඊරාන් ඒකතර නුවද ජමාඅත සගමන වානක එහෙම මි දඬවල බදා ඊරාන් ඒකතර වණ ඊරාන් එංගේ ඇමරිකා මිතර කන නුවන්නාන කම් මිහාර ඒ වාගත ඇමරිකා බාරවතක ඊරාන් හඟුරම් කරක් නොකරන ඇමරිකා කම් මිහාර එකන් එගේ ඇමරිකා ඉතිරිය ගොයේ ගොතා හඟුරම් කෝගේ නැතිජ නුනර වේනකම ඊරාන් බාර දු වණු ලෙවුනකම හුරුමස් කණ්ඩෝ නොහුරුනකම මිහිර හච්චිකා එක්ක ඊරාන දෙකොලන් ඇමරිකා අනෙක්කා හඟුරම් ෆටාෆියා මිහා මිසාක ඊරායිල දින් හැමලෑ ගුලිගින් ඊරාන කොතසපුරි කුරාන් කන්ත මිසාක ගල්ෆ් ගව ඇමරිකා තත්ත හලා කොල්ල වෙන එගේත එර් මුල සරහ දෙක හලා කොගෙන් දාන ඇමරිකාස් බේර මෙන්න ඔයගොත එ මිහාර එගේ ට්‍රම්ප් ගව වාහක තකම වර නගර එගේ හඟුරම් කුරම් බේන නූක ඩීල කතාක බේන එහෙම මිහිචිතන් එගේති ඊරාන මිකම් මිකුරි ෆියවල ලු මි කියවෙන්ත එ මිහුන මිෆියෝ නාලා ෆියා දෙන් ඉස්රාල කුරියන් එ ෆියවල අද ඉස්රායිල් බේනම කීයේ ඇමරිකායා ඊරාන දෙතර මෙන්න මේ හදා ඩීල් වාහක දෙකම දෙන්න තිබ්බසම කන්න ඒති ෆුණ්ඩාල මොන ඒත හදා කොල්ල ඒගොත එහෙම වෙගෙන මේ දුගුණන හමලා දෙනීස් දෙන් ඒති නුහුට්ටුවා ෆියා එකල ඩීල් සදා කොල්ල එහෙම වෙගෙන මේ දනිවල ගහම සීත පොයින්ට් වණී වාදේ හම සීත ඉස්ව හමලා මිදිනි
1: සවාද් මේ ඊරාන දෙකොළ මේ අලුම් හඟුරාම ෆෙෂ්මුගේ වෙස නියතේ ට්‍රම්ප් මේ වගතු නුගෙන්ගුල් වාකන් එනාගේ වාකතකා මේ බයාන්තකුන් වර බොඩන් එගේ දැන් ඊරාන ඉස්වේ හමලා දී එකොන්ගේ ඉස්වෙනි ශහීදකුන් ඊරාන්ගේ මේ හලාර නත්තාලුම්ගේ ඉන්සාරු දෙවි බේෆුලගේ සියාසත මිහා බොඩු බදලෙන් ඔම්ගේ මේ සෞබතකි කොබැත කොබැත මීග මිහිමනේ කන්තතකි
0: ආදති විදාල වාහකේ කි ඊරාන් මේ ට්‍රම්ප් විදාලුවේ ඊරාන ඉස්වේ හමලා නුදෙනවා දෙත්ත ඊරාන ඉස්ව හමලා නුදේන මෙහෙම විදාලස් වෙච්ච එකම හැරි මිදනේ ඩීල කෂි එකම කුරින් එහෙනන්නු හඟුරාම් ෆෙෂි ඊරාන එක්ක දුවාලා ඊරාන හදවර නැත්තාලා ස්ටෝන් ඒජ දුවාලා හුරිහා තෙල තෙලා ගේ හුරිහා මාර්කස් තක නැත්තාලා ඊරාන වෙරින් බදල් කරන් ඇමරිකා ගොනි කොක නිසාම ගෙන්න අදී ගිතුරුන් ගොවාලි කොන්කම ගත්තෝ ඊරාන සීදා දේශේ අමාන් දේශේ අමාන් දේශේ ගොවාලි ඒ වර දෙරවර්තයි ඊරාන එක්කොල්ලි වර දෙරවර්ත ඊරාන කනෙත් තුරු චොයිස් අමාන්දේශ කිත ෆහරතු ට්‍රම්ප් ගොවාලි ඊරාන අමාන්දේශ එක්කො මිහාර එහෙනෙන්න මෙහාර මොන ඊරාන එක්කො මේ යන්නේ ඩීලකත්ත අදි ඩීලක දායරුග අදි එස් ඩීලක දායරු සම දෙතිරකුන් ඊරාන නා දෙකොළ හගොරන් ෆෂාන වාක බුනේ මිහාර සංගේත එකමකු එහෙම බුනිකම වෙස් එමෙන්න වෙස් ගේන ඒකත බුණා කොම්මෙ දුහකු ඒකත බුණා තා මිහාර 20ක 30ක දොස් වෙජ හම ඒකත එ බයානෙත් දේත ට්‍රම්ප් එකම හමලා දෙක නොකරුන් අදුම් හගුරම් ෆලක නොකරුන් හම ඊරාන ඊරාන් බේනු වාගතකන් හම ඇමරිකාය හමලා දී ෆලක් දුක සමලා දී මිද තෙනෙස් කුවේතස් දින් තක් කුවේත උන් ඇමරිකා මාර්කස් තක් ඇමරිකා බෝර්තස වට්ට ඩ්‍රෝන් කාලෙච්ච ඇමරිකාගේ මී ටෙක් තෝටේ කරතක සබ හමලා දී හුරුමුස් කන්ට්‍රෝලියස් සිතිය හම බන්දුක ෆහම එ වෙස් කොතක ඊරානුගේ අනේ හුද්දේනෙ තෙන නකුන් එච්චෙන් නුනුකම උනුස් වදේ මිගොත මිකන් දිමාවි කීවෙත ති සවාල් කරගනි දෙත්ත මි දිමාවී හඟුරාම නාකාමය ඇමරිකාය කොම්ම සෝභකාගුල නම ඊරානක එක්ගම අරාකන්නු කරුණු වෑගමකුම් සෑබා කන්නු කරුණු ඊරාන ගොහරි නිියකුලියා හතියා රුපදේවරන් හොට යුරේනයම් වග ගෙන්දා කන්න නොකෙරුණු සෑබෑගෙන එක නුස්කුරවේෙන එමි දන්නවාහන් ඒක පසේ හෝදතන ගුර ච්චන අද හුරි තන නොසගේ ඇමරිකායන්ගේ මින්වර බදාාරුගසය හුරි නතන්ස් ඒ බිම අඩීග එත මීටරෙ ගඩීග හුරි තනේ එතනක දොරුවස්වරී කුරීග මිදියාහර මේකා බොන් අලා හලාක එම එතන වන්න ජන කොමි ගොතකු එත තරේ තාජපුර චිකන මරිකාගේ සිෆෑන්ග බයක් මතින් සෑබෑගෙන් ඉරාණග තෙරෙන් ඒ එතන් හෝදෑගෙන් එතනු මිබුණ යුරේනමක ලක්නොට කච්චගේ එක නතො ගෙන්දා නිරන්මිතිවෙනතු බලන් ہم ایک دوا دار میں تو بس ایکن ایگو تا کورم ویگن ایمی ہوں ایران کے ایران وٹا جن تو امریکہ بوٹی وٹا جیرو کے پائلٹ ایران کے تیرے گون نے نوں تو ایمی ہا سلام کر ویگن اپریشن ہنگی نوں تو اپریشن ہنگی ایکن ٹیسٹ کول لو ویگن کیا ور کتو ایران اگنی تیرے فاب اف ای اے ٹیسٹ گا ہمونی فیل وی امریکہ کیریا سلام کر ونی ایکم کو امریکہ کے تاں گون دین ہلا کوئی سیفنگ ایتا بوٹنگ ہلا کوئی تا سیڈیات کو ودگیم وی سوی گت کی ور بڑ ناکامی پک نوت لانج ایم اوہ ہف فیلاگن دی اے گوتا ایکم ویما انگی جیران تیرے فابگ تن تن ہو دا گے میتی ہو دا گے وگن نگ میک کرون کمن نوک ان کا ایران تیرے گ گتم فرب دیا میہری چن یروگا ایران تیرے فابگ ایران ایکو ایکم ہنگرام کین تو قران ایت ایم میہری اچ کا ایکو ٹرمپ انگی جے ہنگرام کو کین وانی وس فادن نک ایم اے نہ دے تیرے ہنگرام انزار دین کو سنگرام نو فشانے ඒ අවුම දෙන්නවා හින් අස්කරි උතුම් කාමියා බලන කම එවෙසු මි දෙන්නේ අනෙක් කොළුම් ඇමරිකා නගල ඇමරිකා බාර් නැති කරෙන්නෝ ඊයත බාර් එහෙනවස් බාර් හොට්ට සුළු කරේ වෙනකන් තමුන්නා අනෙක් කොළුම් ඊයත ඇමරිකාගේ ඉතිරේක මේ හඟුරාමයා වරන් ඉදුකොළු හඟුරාමයාගේ සෝබුම් වරබඩ එක්සෝද ගෙල්ලුම් බෙලිවේ තකිතී ගගු බඩුමා මේ ඊශ්‍රායල කොද්ද එකම එකම බුනේ بہر مسئلہ تنگ بہا دے ہم کہ مفارس می می می یعنی اسرائیل اسرائیل ایران دین حوالہ کے امریکہ بہر نوئی امریکہ یہ تیرے ورب بڑن بولے می اسرائیل گڑے کنتا کو تیرون ونے کی کرن ہی می اسرائیل کنتا تا کو دیون سرکار ہے امریکہ سرکار کی کوری گنو کرے نیں بونا کا می کال ایت کنتا تا کنے کو بہن لوکا مسرا ہوئی گتا اڑی کے تیبگین چائنا یا رشیا می ادا کرا رولا امریکہ اینگے ایک ایران کو فاتہ کو بیک می گاؤس نو سیدا کو ایم ایمی ہنگے اس مدد لیبین کا ಅದು ಈರಾನ್ ಜಿಹಲೂನ್ ವರಬ್ಬಡ ಕೂಡ ವೆಜ್ಜಿಕ ಈರಾನ ಮಿಹಾರ ಕುರಿಗೆ ಎಕ್ಕದ ಕೆತ್ತಿರಿಕಮಗೆ ಬದಲುಗ ಮಿಹಾರ್ಸ್ ಕೆತ್ತಿರಿಕಂಗೆ ಬೋತೆಂಗೆ ಕೆತ್ತಿರಿಕಂ ಕುರಿ ಮಿಹಾರ್ಸ್ ಎತ್ತ ಬ್ಯಾರಕಮಗೆ ಕೆತ್ತಿರಬೇಕ ಎಹೆನ್ ನಮವೆಸ್ ಈರಾನ ಫುರ್ಸತ್ ಲಿಬಿಜ್ ಮಿಹಾರ್ ಪ್ರಿ ಎಂಪಿಟಿವ್ಕೊ ಇಸ್ವ ಹಮಲಾದಿ ಈರಾನ ಈರಾನ್ ಭಾರ ದಕ್ಕಾದ ಈರಾನ್ ಅಜುಮ್ ದಕ್ಕಾದ ತಿಮಣ್ಣ ಮಿಕಂ ಕುರಿಯ ಕಣುದೇನಮೆ ಕೊಫಿಯ ಮಿಹಿ ಹದಾನಮೆ ಮಿಗೊತ ಬುಡಾನ್ ಚಾನ್ಸ್ ಲಿಬಿಚ್ಚಿ ಎ ಚಾನ್ಸ್ಗೆ ಬೇರು ನೊಕೊಫಿಯ ಫಿಂಡಿಯೇ ಗೊತ್ತುಗ ಫಿನ್ನ එම ඉරාන් වේරමෙන්නු ෆින්ඩියේ ගොතු වෙන්නක එහෙම ඉස්සෙ හැමලා දිනුමක් ඒ සියාසී ගොතුන් වරන් එහෙන් කා මෙසේජින් එදෙනි ඉංගේත ඒ මෙසේජ් එදෙනි තිමන මෙතිවි ගදහාලතුගේ තිමන ජෙහෙලුන් වානමේ දැන් කොබ්බලාෂි එම ඒ කාල මෙසේජ් කුරියක් ඉරාන් උදේ කුරියක වාගොත කී ඉරාන් මේ හඟුරා මේ කරන්නේ වකීලුන් තක මේ දෙරක මේ ඒජන්ට් උන් තක මිසාක හිස්බුල්ලා කහලයි මේ කහල් මියුන් බයි කොලාගෙන් ෆහතුග ඉරාන් ඔවගෙන් එහෙම බයි මි බයි ෆරාතක් ඉරාන් මලාමස් කුරි ඉරාන් කනු කරේ සීදා දිමා කුරක් ඒ ජමාඅත් තක ලැබවයි මේ කන්තක් මි කුර ඒක එහෙනෙන්නු මියාරු ಈ ಜಮಾತ್ ದಿಫಾಗ ಈರಾನ್ ನುಕುಣ ಜೈ ಜೈರಾನ್ ಅಮೆಲ್ಲ ನುಕುಣಿ ಫೇಸ್ ಟು ಫೇಸ್ ಏ ತಫಾತಕ್ಕೆ ಏ ಹಗುರಾಮಗೆ ಹೆಮ್ಮ ಮರಹಲಾಯ ಮಿಕಿಯನಿ ಆ ಡಿಟರೆನ್ಸಕ್ಕೆ ಈರಾನ್ ಮಿಬಿನಾ ಕುರಿ ಹೀಗೆ ಕೆತ್ತಿರಿಕಮು ಇಸ್ವೆ ಹಮಲಾದಿನಿಗೆ ಡಿಟರೆನ್ಸ್ ಕುರಿಗೆ ಮಿಟರೆನ್ಸ್ ಡಿಟರೆನ್ಸ್ ಗೆಂಗೊಂಡೆ ಕೊಂಬ ಇತ್ತು ಇಸ್ರಾಯೇಲ್ ಏಯ್ ಎಹೆಮ್ಮ ಹೊನ ಬಿರುದಕ್ಕ ಇಸ್ವೆ ಹಮಲಾದಿನಿ ಈರಾನ್ ಸ್ಪೀಕ್ ಮಾಡಿ ಕುಳಿ ಇಸ್ರಾಯೇಲ್ ಬಿರುದಕ್ಕ ಕುರಿ ಹಮಲಾದಿನಿ ಇಸ್ರಾಯೇಲ್ ನುಕರೇನೆ ದೇ ಮಾ ಕುಳಿ ತಕ್ಕೆ ಕುಳೇಕ ඒ මිෆහාරු මෙගොතන් හමලා දිරුමුගේ මානෙකි ඒ ඊරානු ඊරාන් ඉස්සෙ හමලා දිරු මානෙකි ඊරාන් හත පුට්ට වර බාර වරන් අසුම් আদি වරන් අමිල්ල නෆ්සුගේ ඉතිවාරේ බොතේ එහෙන් නුනේ කන නොකරේනේ මික මෙගොතක් කොරාක එහෙම ඒ මෙසේජ් දිනීම දැන් වානගත කියවම් ජීහෙන මෑතිරව
1: සවාදවර බඩ ශුක්‍රියංගෙ තෝ හිස්සකොලි මාලුමාත මේදක දුනියා කලිගේ ප්‍රෝග්‍රෑම් කා අමි බලාලි ඊරානුන් ඉස්සෙ හමලා දිනුගේ සියාසතක අමි මාලුව مهم معلومات تک لبن کم گے امید گاوا کے لانا والسلام علیکم

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියාදී කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku e inkom me wahake kundas kurambi afilav hasil kurambi ai burate

හැඳල් ්ලාවිස් උන්න හේනේර වර පසේයවන්. එහ නෝකම ගවානම එකකද මවලුම හෝදාන එහෙ ග ගොතුන් හාර මිල්ලිය එකකුදින් සර්ච්කෝග මවලුමත බෝද ඒක බදෝග පුරකුඩ ඉරුසර සැංහර වරම් ෆිසිකමිස් කියල්ද ජහන කුදින්න මිහින් බානයේ මියුමර දියීම එකක තමානේ මේ අහෙන් කුදින පිරහෙන් කුදින්න මිකල් තපත්තම් හුන්නානේ. ඒ අරගන කන්තකරගොත් කිදෙන් ආනෙක්ක මිහාර ජීය කුදින් හම ස්කූල් තෙරෙන් එබාද බයි කුදින් රෝග අජහුණ කන්තක විය සම එක් කුජ පන කුද්ධකාදින් මාකොන් එබහදා පිවට යජන් ඒරී ඒ මෙහින් කියා එබහද එක ඒක බදලක හම සුක්පුදින කියල් දෙන්සේ නායකේ ඒ උමර දියම මෙහින් පිරිහෙන් කුදින් අඩු බදවවාන අහෙ කුදින අන්නාන මිකහල බදව තකේ හම හුරි හබදතකේ එකුස බර තප්සිල්ක කුදින කියල් දෙන්ජෙහ නැහැනුනීම දවාගතිය අධි පුරී සමාන මිහාරව සරත්තපාත කුරින් වෙජීය කුදින් අහ කුදින් බොඩුවගෙන් බාලිකවා හිසාබ මෙදැන ගෑගෙන ස බාර තේර එක මිහාරු අරන් අව හනුවාහරුගේ ස්වාහම අම්ක කුදින් බවාන පීරෙඩුවේ එහෙම වෙජීය එකන්තවෙස් කුදින්න දුරාලා ජුණු ගන්නව බීරු ගන්නාන කහල පුරුසතෙන් නොදී එ කුදින්න දීත්කොක් කියාදෙන් ඉබදෙහි දර්ෆුළු අහන හමය මගේ මෙහෙන් හෙයිය එහෙන් හෙයිය දැන් අබදස් කියාලද මම්ම මේ අංහෙනක වීම මම්මගේ හුන්නන තපාතු කන්තතක එකම් දර්ෆුළු අලුගනක පිරිහෙන් කුජක් හුන්නාති දෙකු දෙන්න කිස් පිරිහෙන් දෙකු දෙන්න වීරුග වර හම එකට කියාදෙන් දෙහුණු දැන් හම උදගුලෙස් නෝ දේකසෙන් ඒ ඒහා ගෑස් ගුළුමෙන් ඔවෙච්චිය සමුදකුලෙක් නුවාන ඇද ලදු නොගන්න එකු දිනස් ලදුගන්න මෙහින් දිමා කොල්ලාරී පෝලුන්නු ෆිල්ලවා දීෆීය අස්ලු බොඩක් මිකුණින් එක් කංකමග පස් එහෙනි වෙජය කියාදෙන් අනේ මෙහසුවල් කොසිය මිහින වානි මියුමර දියේම බයිකු දිනවානේ මිහින සලක මූුණුගේ දැන් එම බොඩක් කුදින් විස්නාන පිරිහෙන් කුදින් වෙජය අඩ නොනියා ඉතුරු ෆිල්මාමි කන්තතක බයිකාලා ගුණ දග මිකහල කන්තතක විශ්නාන එහෙම වෙච්චේ එක දෙරහම කියාද මෙහින් දිමාවානේ මේක මස්සලෙනුනේ කුජ බොඩුවායිරුවේ මෙහින් දිමාවානේ බොඩුවා තියේ නියමර දියවාන මෙහින එහෙම ඉස්ලාම් දිරුග මිකම් මෙන්නනේ සංහාර උපශිගෙන් වෙස් මිකංකං කෝනෙන් තේ දීනේ ගොසම් වෙස් දැන් කුදින්න මෙහර වර නංගල හම් මාළු මාස් පිටුමෙතේ අමිල්ල සාෆ්තාහෙර වමගස් කුදින් මිහා දොස්සීම මිකන්තත කුරෙන් තේ හේනක මීකම් ඔන්න මුද්දතකි මිතන්ත සාෆ් කුරෙන් තේ වබිහුරයකම සවර හම් සාක්ෂීල් කො කියාද ඒ කුදිනා දැන් අහෙන් කුදින වෙ සම මේ එකුදින්ග මේ ඒ හසිඟ නගන්න බදල්ස කුණු බවස්තුවානිකම අබද සිහේනි තාහිරවෙන් වර දීතකො එහෙම මේ හුණ උඳ ගුණුවක් හර තිමාය වෙ සමිල්ල උඳ ගුණුවේ යගින් කමයක තිමා මෙහිදි සාස්තාහිරු කම එක්කොක්ක දැන් අනෙක් කංකං කුරායරග බොඩුවම ගන්න කුදින එකුදින් එකං කොස්වා මිසාලක තාහිරුවන් උලේරුක බයි කුදින හම එබහුරේ විහාර සම පොඩි කුදින් හම නේංගේ තැන් හෙන් කුදින් පාහනග රංගල එහෙම මිහුණ නුවදෙවේ කහල ගොත්තක මන්දර ෆෙන්න කහල කන්දත වෙති බදිමා වේග බරුවක කුදින ඒ එමෙ රක්කාතිර කමායකු කුජා ඒ කන්දත පාන්තර කුලා කන්දත වෙස් කොස්ස රීතකෝ රක්කාතිර කමා සාස්තාල් පොක කන්සංක පුරම්මානි දැන් අබද සිච්චි බදු කුර්මා රීත කො හොන ජේන කෙහනුනියා හම් බල්ත ජෙහම මග ෆහිවාන කමා මෙහුරි කන්දත කෙ කියල් දෙන් දේවනේ අන් දැට් ෆ්ලෝ ෆනාර හරු තෙම් වර ක්ලෝස් කො හොරි හා කම වෙස් කොරියා කෙන්දනි විවාහකත ෂයා කරමුකව සම මේ කොම්ම කමව ෂයා කරානේ අලුගඩ ෂයා කරවේ වරු කම වෙත්‍යයමුදැ මේ හසි ගඩන් ගන්න පතල්තක සාස්සායරුකන්ගෙන් ගොලන් දෙහේ ගොතා එ හුරිහාකම හම කොම්ම තුහකු කාලු කොතක කියාදමුන් අයි බොඩුවමුන් අන් ඇ දුවස් වරුගතෙන් නිහාරු හම හොරිහාකම වෙස් වර පරාපර කෝරහන පිරිහෙන් කුච්චෙන් අල්ගන්න හමනාසේ එක හලු ගෙනකන්සත බප්ප පරාසු කියාදෙමුන් දානේ එක මම්මයි කැහිසිය තුන් සාස්තාහිරු කම්මා ඒ පෙර දෝලේ උළු මාමිල්ල කන්තත්ත හම වර ගංගල කියාදම වන්නම් කොම්ම දුහුකු කවුරුසක හම තුවල කොරියස් ඒව සම වර කෑරි දවාබ දෙමන් දැයි තුවල් කොරීම හම වර ඩයරෙක්ට් කෝස් දවාබ දෙන් සිතාවස බොනසාන මම මෙවැනි සමකේන හැයල්ගඩ පුරාණේ හම එහෙම බොන සියාම එකම කොරම් වාගොයි වර ගංගල සියාල දෙන සිතාය සාස්තාහිරුව මොකවෙස් ලෝනි අන්නාගේ ගොළු මොකවෙස් ඒ සාලක අයි පහරමන්න අනෙකුතින් ඒ වකි කුලයි සෙලෙක්ට කුරේව ඒ උමරුන් අන්න අයුරුගස කුලතව සම එක් කුලයක ඩිපෙන්ට නුම් හොරිහා කුලතකෙවෙස් ඒනම් කොරම් වහනේ විස්නුමු අස්ලු අදල් කොල්ල වෙන පේරෙන කොල්ල හැකියාල දිනීම එකඟ බෝලස් කොරේ එකම කොරේ කුඩක් තපාතෙන් එකමක වර ලයිකවා කුලෙන් ඒ බ්ලෙක් අලුන් ලයි කුලහෙම තෙන් ඒක ෆෝස් වෙනකොට මගේ කුලන් ගුලාශේ මොන පසසේ රත්තිමින් විවාහක ශ්‍යා කුරානේ අලුගණ්ඩ මම්මා එමෙ වෙනි කුත්තේ මෙහෙම් බුන්නේ නෝනේ මෙ වෙනි කුත්තේ ගුලෙන් මෙහෙන්නේ තෙන් ගිනකුදින් අන්දර් ෆුලහම වර රගල් එක්සැම්පල් එක

0: ඊරාන් වදි සාලකන් ඇමරිකා ඇකුරමතුලාගෙන් අදි සලාම වියස් ඊරානුගේ ජමාත් නොන ඊරාන් එහි මෙබුණ එහි තිරවා ඊරානුගේ එලෙන්ස් නොන එලිස් නොන යා ඊරානුගේ මේ මේ යනේ බෑවෙරි හිස්බුල්ලා එමින් දොස්තු වාද නේද අදි එවවගත කොන් නොන නම් විශ්වාකේ දීගු දාගෙන දියන මොස් එහෙන් වීම ඊරානගේ බෙන්ගේ මිදැඬි වලුග ඊරාන් ඉස්ව හමලා දෙනස් ඇමරිකා එක නුකරේ නැතන් අලෝ හමලා තව රට ඇමරිකා ගෙනින් ඊරාන කුරුමත්ලා බාරේ මිහාරක් මිදැන්නේ අස්කරි බාර නැති ගෙනන නො එහෙන් සෝබ් දකා ගුලි ඇමරිකා ඉතරේ හරත ගොත ට්‍රම්ප් සියාසි ගොතන් දිබෙන ගෙල්දුමා එක්සෝද මේ මේ තෙලෝගා බොඩු වෙගෙන් එලි බෙ ගෙල්ලුන් තකා ඇමරිකා ගෙතරේගේ මිහංගුරාමේ තායිද නෙතුමා අනකොලොන් ට්‍රම්ප් බේනුවේ ඩීල් එකක් දා එකන් ඔතුමා අනකොලොන් හංගුරා මාදුන් ෆටාෆිය ඉස්රායිල් හමලා දිනීම මිසාලකන් ඇමරිකාසේ ගෙතර වදගෙන හංගුරා නුෆටානකන් ඊරානන් ඒකේ එම මිදැන්ඩි වලුග ඉස්රායිල් හමලා දින් ඇමරිකා මේ ගෙතර නෝනනකම 100% යගින් ඇමරිකා ඊරානන් ගෙබයි දෙ මිෆියර් නාලාෆිය ඉස්රායිල් අනක ලුබුරා බේරුත් හමලා දී හමනක එතම සලා කොල්ලා එහෙන් වීම මිෆිය වල මෙලි ප්‍රී එම්ප්ටිව් වාගේ ඉස්ව හමලා මිදිනි අනක මීගෙන් වර බොඩත් මෙසේජ් තන් ඉබදේ ඉංගේත වාගේ ඉස්රායිල් ගේ බාංග ඇති මොන මේති බල්කෂන් නෝනේ එහෙම ගෙන ඉස්ව මේ හමලා දිනි ස්කුරියක නොකරම නෝ හමි කමේ එම මිහාර ඉස්රායිල් ගේ ලැබුණේ වර බොඩ මෙසේජ් ඉංගේත වර බොඩ මෙසේජ් මෙ ලැබුණි ඊරාන් ඔතීකි දුග දුකරා ගත කන්න නෝනේ අදි බලි කෂි හාලතේ ගේ වෙස් නෝනේ අදි එමින් ජෙහිරු මෙ වෙස් නෝ මේහාරක එම මියයි මුලින් එක ඊරාන් කුරී ගොති වරක් ගෙන ෆාර් කෙත්තරිකම මිකියා ස්ට්‍රැටජික් කෙත්තරික නොනියා ස්ට්‍රැටජික් පේෂන්ස් වාගේ කි වර ස්ත්‍රාටජි ගොතුන් හුරිහාකමකක් එක්කොගෙන් හුරිහා අනියාවරිකම ක කෙත්තරි වෙගෙන් ගානුනා ඛිලාෆ හංගා කන්තත්කස් කෙත්තරි වෙගෙන් හමලා දීෆියා නොනි රද්දවෙස් නොදේ ඊරාන් කුරින් කන්තක් කරමුගෙන් දීස් ඊරාන් අඩි ගොයෙ ෆි ජමාඅතකම් මිකොන්තකුරනේ කො මිහාරංගිජ ජමාඅතකවර බඩන් ඊරාන් ඒකතර නුවද ජමාඅත සලාමන වානක එම මිදානවල බදා ඊරාන් මිකතර වන ඊරාන් එංගෙ ඇමරිකා මිකතර ක නුවන්නානකම් මිහාර ඒවාගත ඇමරිකාක් බාරවතක ඊරාන් හඟුරාම් කරක නොකරේ ඇමරිකාක මිහාර එකන් එගේ ඇමරිකා ඉතරිය ගොයෙ ගොතා හඟුරාම් කෝගේ නැතිජ නුනරේ වේනකම ඊරාන් බාර දු වන්නු ලෙවුනකම හුරුමස් කණ්ඩෝ නොහුරුනකම මිහාර ඇච්චිකා එක්ක ඊරාන් දෙකොලන් ඇමරිකා අනෙක්ක හඟුරාම් ෆටාෆියා මිහා මිසක ඊරාන් ඉස්රායිල් දින් හමලා ගුලිගින් ඊරාන් කොතසපුරි කුරාන් කන්ත මිසහක ගල්ෆ් ගව ඇමරිකා තන්ත හලා කොල්ල වෙන එංගේත එර්මුල් සරහ දෙක කො හලා කෝගෙන් දාන ඇමරිකාස් බේර මෙන්න ඔයගොත එමිහාර එංගේ ට්‍රම්ප් ග වාහක තකම වර නගර එංගේ අඟුරම් කරම් බේන නූක ඩීල කතාක බේන එහෙම මිහිචිතන් එංගේති ඊරාන් මෙකම් මිකුරි ෆියවල එළු මි කියවගෙන තෝ එමිහුන මිෆියවල නාලා ෆියා දෙන් ඉස්රායල් කුරියන් එෆ් ෆියවල අද ඉස්රායල් බේනම කීස් ඇමරිකා යා ඊරාන් ආ දෙතර මෙන්න මි හදා ඩීල් වාහක දෙකම දෙන්න තෝ ඉබ්බසුම කන්න ඒති ෆුණ්ඩාද මොන ඒත හලා කොල්ල ඒගොත එහෙම වෙගෙන මි ලුබුරණ හමලා දෙනීස් දෙන් ඒත නුහුට්ටුවා ෆියා එකල ඩීල් සදා කොල්ලා එහෙම වෙගෙන මි දනිවලු ගහම සීතා පොයින්ට් එක වණියේ වාදේ හම සීතා ඉස්ව හමලා මිදිනි
1: සවාද් මේ ඊරාන දෙකොළ මි අලුන් හංගුරාම ෆෙෂ්මු ගේ වෙස නියතේ ට්‍රම්ප් මි මි වගොත නුගෙන්ගොල් වාකන් එනාගේ වාකත කා මි පායන්තකුන් වර බඩන් එගේ දෙන් ඊරාන ඉස්වේ හමලා දී එකොම්ගේ ඉස්වේනි ශහීද් කොන් ඊරාන ගේ මි හලාර නත්තාලුම්ගේ ඉන්සාරු දෙවි බේෆුලගේ සියාසත මිහා බොඩු බදලෙන් ඔවුන්ගේ මේ සෞභතකි කොබැත කොබැත මීග මෙහිමනය කන්තත්තකි
0: අදති විදාල වාහකයකි ඊරාන් ට්‍රම්ප විදාලුවේ ඊරාන ඉස්ව හමලා නුදේන වාහක දෙත්ත ඊරාන ඉස්ව හමලා නුදේන මෙහෙම විදාල ස්වෙච්ච එකම හැරි මිදෙන ඩීල කෂි එකම කුරින් එහෙනන්නු හඟුරාම් ෆෙෂි ඊරාන එක්ක දුවාලන් ඊරාන හදවර නැත්තාලන් ස්ටෝන් ඒජ දුවාලන් හුරිහා තෙල තෙලා ගේ හුරිහා මාර්කස්තක නැත්තාලන් ඊරාන වෙරින් බදල් කරන් ඇමරිකා ගොනි කොක්ක නිසාම ගෙන්න අදී ගිතුරුන් ගොවාලි කොන්කම ගත්තෝ ඊරාන් සීදා දේශේ අමාන් අමාන් දේශේ අමාන් දේශේ ගොවාලි ඒ වර දෙරවර්තයි ඊරාන එක්කොල්ලි වර දෙරවර්ත ඊරාන කනෙත් තුර චොයිස් අමාන් දේශ කිත ෆහරත ට්‍රම්ප් ගොවාලි ඊරාන අමාන් දේශ එක්ක මිහාර එහෙනෙන්නු මිහාර මොන ඊරාන එක්ක මී යන්නේ ඩීලකත්ත අදී ඩීලක දායරුග අදී ఎస్ దీలక దైర సమ దేతిరకుం ఇరాన్ నా దేకొల హంగురాం ఫషణ వాక బునే మిహార సంగేత ఏకమకు ఏం బునికమ వెస్ ఎమ్మెన్న వెస్ ఏగేన ఏగత బునా కొమ్మె దుహకు ఏగత బునాత మిహార 20క 30క దోస్ వెజ్ హమ ఏగత ఎబ్ బయానే దేత రం ఏకమ హమలా దేక నుకెరున్ అదుం హంగురాం ఫలక నుకెరున్ హమ ఇరాన్ ఇరాన్ బేను వాగత కం హమ అమెరికా యా హమలా దిఫరద్ దుగ సమలాదే మిదతెన వెస్ కుయేతస్ దిన్ తకుయేత కొన్న అమెరికా మార్కస్ తక అమెరికా బోర్తోసే వట్ట డ్రోన్ కాలేజ్ అమెరికాగే

0: veniva, e di solito facciamo prosciutti, non teniamo, ci viene poi.
1: ති හම වර චෙලෙන්ජිං කමෙන් අල්ගුන්ුවෙන් තෙරේග වර ආමුවෙස් කමෙද්දිමවා කුඩකුදින් මේවතරු කාරීනු කෑගෙන් උලේකම් මී එවෙස්වරක නුකා කන්ති දාලි මිහරු දෙහරුවන් ගෑව ෆේදෙත්ත විදාලුයි දරිෆුල්ග උමුරු කුරින් කාන් දෙවන් ෆෙට්ටවීරුග මික්ෂචරුන් එච්චි හත්වා දෙවීරුග තරුකාරි මේවා දෙවින්තෝ
0: ෙන් දේ ුළුන් රුගේ සමවර මුොඩ ගුළුන් ස්තම්සාාවරු ඇනිහින් දෙසම්සාාවරු ලෙවිදානද දෙම අන රෝයරය ගොස්ත කුද්දා හින්දේවර්වීම දෙ ම හුස්තාව
1: එහැතෝ දෙැන් කෝචි සේ කාන් දෙවීගේ තුර එවමුරුග
0: එවමුරුග දෙන් හම නොකාතිව හම වරගිනෙන් ඩොක්ෂ වෙස් එක්කි මේවාවෙස් හමමින් මේෂ්ට් කොබ්ගෙන් වෙස්ත එහෙ කුඩිකුඩිකෝ චංක්ස භහට්ටෑගෙන් දෙවේතවෙස් දෙලින් හම වර ගින ගොයිගොත ඩොක්ටරුන් අනේ ඉර්ෂාදු දේ ගොයිගොතව සම දේ මසකෙට් කුරින් එකම සමනක දෙන් ඩොක්ටරුම් බොනි අනේ වගුතු දේශයද ඔයහෝහින්වීම දෙන් හම එගොත නොවර බ්‍රේකේ නගාපය සනිකාස් ට්‍රයි කුරීමයි සමන් නොවේ
1: ඒ කනිතෝමී නොකාමිවුලේ එච්චිසකි මේවා තරුකාරයක මෙහෙන් එච්චිකෑ නොකෑ එහන්තෝ දේමී පෙකෙට එච්චිමී හුන්න බිස්කෝදු කාරිෆිහාරෑන් කුදිකානා පික් ෆයින් මිකාල එච්චිකෑ තෝ
0: හම
1: එහන්තෝනි තිකොත මී එච්චි අල්ලාම් පකරු ගණන්නේ බයි ාර එකකල්කන්ත දිමා විධානයගේ තෝ එහෙමේම එක්කමකී හම අලුන් මිහාර්තී උමුරු වෙස් මච්ච ගොස්සිතා දක්කා ලබ්වාහ බලාලුන් ඒ කුදින් තිබේ බයි පහරමී කියා ටෙක්ස්ච වස් ඒචිස තංකොලෙත්ති විදාලාහෙන් පකරු ගතුන් නෝනි අගේ අල්ලාන් ජෙහිලුම් වකූදින් එහෙම එකහල්කමෙත්තෝ බලාලුන් ඒ රඟල්කම එහෙමේම ඩොක්ටර දක්වාහ බලාලන් දෙෙන් ඒයන් හල්ලු ගෙනවේන බේහකුන්නෝන් එහෙන් කල්ගෙක් ගොතුන් එකන්තත්තක් කුරවේන එහෙමේ මාහම දක්කාා බලාලුන් එම්ම රඟල් ගොතකි
2: පතු ඉතුර සුවන එබෙත්ත ඉගේ බෑරෝ ඩැන්නවීම වකිවෙලාන ආද ශුක්‍රිය මී කාන්දිනුම්ගේ වාහක දෙින් හම පාතුන් දෙක්කවීම වර බොඩු කම්බොඩුම වර ගෙන බේ ෆරුන් හම්බිදාන් මීන නුකයි කිහාවර කේමතෝ කෑකම නිම්මම් වී
1: තීවර රඟල් වහක එබැෆහරු මම හදා තශි හුස්නුකොෆ්ියස් කුජ්ජා නොකාකම බෙලි බලා දැන් ඒකි නොකණීකි නො මෙහරු උමරු ගොතුන් එං අහරුගේ කුජ්ජේ මී බොඩ සම්සල්ගේ මිහුන්න කාන්ගෙන් ගොලේ ආදායක බොඩ සම්සල්ගේ හතර සම්සල්ගේ එච්චිහි වරු එප්පාරු කේම එයි එම්ම රඟල් වරෙ දැන් කුදින්න කාන්දේරුග මී කාන්දේ මිංග ඩෙන්නු බොඩ බලම් වී කාන්දෙවේ එච්චිහිගේ කොලිටි වාහකයකි හුරිහාකා එච්චිහි මදන් හුරුන් එනර්ජී ඩෙන්ස් කොන් දිනු ඒක හුන්න ජහන් කාබෝහයිඩ්‍රේට් මි කියා ඵලමඩි නූනි බයින් නූනි ගුදම් ෆුන් නූනි මි වත්තර භාවතුගේ ඒකෙන් ආශිගණ්ඩ තාකත් මිදැනි දැන් හුන්න ජහන් ප්‍රෝටීන් කොමිස් කහල මහේ දැන් ඒක මී තරුකාරීම් වෙස් ප්‍රෝටීන් ලිබේන මූගු මිහුන්න පීස් චික් පීස් මේ සනා මූගු මේ කහල එච්චිසකි සම ප්‍රෝටීන් හුන්නානෙ දැන් කඩු මස් කුකුළු මස් එකි කහල් මස් බාවයි මේච්චි හුන්නන් ජෙහේනෙ දැන් කොම්මෙස් වරෙක්ගේ රඟලු මී ෆෙට් සර්බී හුන්න මී ඔලිව් ඔයිල් නූනි සන්ෆ්ලවර් ඔයිල් සීඩ් ඔයිල් එන් නූනි මී හම අහරුන් එං අහරුන් මතී කුතින් වෙජ්ජා බටර් කොළෙන් නුනි ගී මිකාලේ චිල්ලුම් වෙසේ රඟලු දැන් තරුකාරි කොළෙල්ලුන් එහම ඉගොත හුරිහමාදැන් හුරෙෆ එනර්ජි ඩෙන්ස්කොන් හුරජ්ජයාමු කුජ්ජා බොඩු බැත්තට හුස්කුරා කන්නු ජහේවර කුදින්නේ මිදන්න ඉගොතන් මී කුඩ ජෝඩෙක්ගේ එච්චිහෙ පහර කැෆියයාමුන් එ රඟලු දැන් කුඩ ඉත්කොල් කා කුජ්ජ වෙජ්‍යයාමු හතර පහර කාන් දෙවිදාන කොමෙන් තින් පහරකු නුන් ඒගොත දේ මිංගඩු දේ වගුතු ගින කොල්ලුන් ඒ ඉරඟල් ගොත දැන් කුදින්න මී ගදකමු කාන්දෙන් කුජ්ජා කාන්දෙන් පරායරු හා හමහුග කාන්දෙන් මි ෆට්ටනි ෆට්ටෑගෙන් ඇස් දැෆෙලීම තන්කොල හරුකොන් එච්චිහි දෙන් ජෙහෙන ඒගොතක් ගෙන්න්න ජෙහෙන දැන් කුජ්ජා ලව්වා කුජ්ජා කාච්චිසං ඇල්ලා ඒක ಕುಜ್ಜಾ ಕುಳೆಮ್ಮಿಕಿ ಆ ಫಿಂಗರ್ ಫುಡ್ಸ್ ಕೊತ್ತವೆಸ್ ಕಾನ್ ದೆನ್ ಆದ ಕೊತ್ತೆನ್ ಜೆಹೆನ್ ದೆನ್ ಕುಜ್ಜಾ ನುಕಾಂ ಬೋ ಹಲ್ವಾ ನೋಣಿ ಅಂಗಲಪ್ಪಿ ಮೈ ಹಿಸಾಬು ಕಾನ್ ದಿನ ಹುಟ್ಟಾಲಂ ವಾಣಿ ಏಗಿ ತುರಮ್ಮಿ ಕಾನ್ ದೆ ಒಳಫಿಯಾಮು ಕುಜ್ಜಾ ಎ ದುರುವಾಣಿ ರಿಬೆಲ್ ವಾಣಿ ಏಯ್ ಫೋರ್ಸ್ ಫೀಡ್ ಕುರಂ ಒಳೆಂಜಾಮುನ್ ದೆನ್ ಕುಜ್ಜಾ ಕಾಚಿ ಫೆಣ್ಣೇರಸ್ ಓಕಾ ದೆಮಿ ಬೈಕುದಿನ್ ಕಾಚಿ ಹದಾತ ಫೆಣ್ಣೇರವೆಸ್ ಹೊಡಲಾಂಬೆಸ್ ಗದಕಮುಸ್ ಹೊಡಲಾವೆಸ್ ಗೊತ್ತದ್ದಾಣಿ ಏ ಕಾಚಿ ಸಬ್ಬೀರಕಪ್ಪ ಹೆಣ್ ನಮ್ಮ ಕಾಂದೆ ಗಡಿ ವಾಂಜೆ ಹೆಣ್ಣು ಉಫಾವಿರುವ ಗೊತ್ತಕ್ಕ ಕಾಂದೆ ಇರುವ ಅಂಜೆ ಹೆಣಿ ಕುಜ್ಜಾಯ ಮೈ ಮೀಹ ದೆಂಗಿನ ಕಾಂದೆನಿ ನೋಣಿ ಬಪ್ಪವೆಸ್ ಕಾಂದಿನ ಕಮ ವಿಯಸ್ ವೆಸೆ ಕಾಂದೆ ಮೀಹ ಕಾ ಕುಜ್ಜಾಯ ದೇ ತೆರೇಗ ಕೊಮ್ಮೆಸ್ ಕಹಲ ಗುಳುಮೆನ್ ಉಫೆದಿ ಉಫಾ ಟೈಮ್ ಕ ವಾಂಜೆ
2: ದೆನ್ ಕುರಿ ಹಮ ಮೀ ಫಾತುಂಗೆ ಸುವಾಲ ಗುಳಿಗೆ ಹಮ ಮಾಹಕ ದೆಕ್ಕಿರು ಮೀ ವಿದಾಳು ಕಲ ಬೈಕ್ ಕುದಿನ್ ಬೈಕ್ ಕಾಲ ಹೆಚ್ಚಿ ಬೇನು ನೋ ಫಕುರು ಗೊತ್ತ ಬೈಕ್ ಕುದಿನ್ ಎಬ ಬೊನೆ ಬೈಕ್ ಬೆಲ್ಲ ನೀವರಿ ಬೈಂಗ್ ಎಗ್ ಗೊತ್ತಕ ವೆಸ್ ನುಕಾಯ್ ನೆತ್ತ ಮೀ ಮೀ ಗಿರಾಗೆ ಹುಯ್ಮಿ ಹಿಮುನ್ ಕೊಗ್ಗೆನ್ ದಿನೀಮ ಕಾಕುದಿನ್ ಎ ಬೌಡೆ ಅದು ವರ ಬೊಡು ವಾರಸ್ ವರ ಬೊಡೆ ದೆಮ್ಮಿ ದೆನ್ ಹೈಕ ಹರವಾರ ಸಮ ಅಣಿ ಹೆಂಗ್ ದಂಡವನ್ನ ಆಮ ಹೆಂಗ್ ಕುದಿನ್ನ ಹಮ ರೀತ್ ಕೊ ಕೆವೆ ಉಮರದ್ದಾರವೆಸ್ ಎಗು ತಣ್ಣು ಕಾಕುದಿನ್ ಎ ಬೌಳೆ ಏ ವೆಸ್ ತೆಮ್ ವರ ಗೀನ ಫಹರ ವರ ಗೀನ ಬೆಲೆನಿ ವೆರಿಂಗೆ ಕಾಂ ಬೊಡು ಅಣ್ಣ ಕೊಬ್ಯಾತೋ ಏಕಂ ಕಾಂ ಹಲ್ಲು ಕುರಂ ದೆಂಗ್ ಕಾಂ ಕುರಂ ವಿರಾಂಗಳು ಗೋತಕಿ
1: ಅದು ವರ ರಂಗಳು ಸ್ವಾಲತಿ ಪ್ರಭು ಯಾರು ಮೀ ಗಿನಪಾರತಿ ವಿದಾಳಿ ಗೊತ್ತ ತಂಗಳ ಬೊಡೆ ಕುದಿನ್ ಎ ಚಸ್ಕೊಗ್ಗೆ ಕಾಂ ಏಯ್ ವಾಗುತಿಕಿ ಎಕುದಿನ್ನ ಕುರಿನ್ ದೆಮ್ಮೆ ದೆನ್ನವಿ ಹೆಂ ದಫಳ ಹಿಸಾಬ ದಿಯಾಮ ನುವಮಸ್ ದಿಹಮಸ್ ಎ ಹಿಸಾಬು ಗವೆಸ್ ಎಕ್ಕಲ್ ಹೆಂ ಮಿಕ್ಸ್ಚರುಂಗ್ ಹದಾಫ ಚಸ್ಕೊಂಗ್ ದಿಯಾಕೊಂಗ್ ಮೀ ಪೂರಿ ಗೊತಕ ಕಾನ್ ದೆವೆನಿ ಮಾಗಿನದು ದಿನಿ ವಾಗುತ್ಕಿ ಕುಜ್ಜಾಯ ಹಫಂಗ್ ಉಂದಗುವಾಣಿ ತೆಂಗ್ ಕುದಿನ್ನಕಿ ವರ ಮೀ ಶಾಪ್ ಕುದಿ ಎ ಕುದಿನ ಬದ ಫಸೇಹ ಗೊಯಿಂಗ್ ಹೋದಾಣೆ ಮಾಗೆ ಎಲ್ಲ ದಿರುವಾಲಂ ಫಸೇಹ ಎ ಗೊತ್ತಂ ಹುರೀಮ ಎಹಮೇಮ ಎ ಗೊತ್ತಂ ಎಹಮೇಮ ಮೀ ಹಫಂಗ್ ದಸ್ ನುಕುರೆ ಉಣೀಮ ಕೊಮ್ಮೆಸ್ ವರಕ ಮೀ ಅಂಗಾಗೆ ಹಫಂ ಬೇಣು ಕುರ ಮಸಲ್ಸ್ ತವ್ವೆಸ್ ಬೇಣು ನುಕುರೆವೆಣಿ ಎಹಮೇಮ ಉಂದಗು ಕಮೆ ಮಿಸಾಲಕ ಬಸ್ಸಂ ಸೆಲೆ ಅಂಗೆಲ್ಲ ಹೆಫುಂಗ್ ಎಯ್ ಮಸೆಕ್ಕತಕ ವಾಣ್ ದೆನ್ ಎಹಮೇಮ ನುಕಾ ಅಂಗುಳೇನ್ ವರ ಗಿಣ ಕುದಿನ್ ಅಂಗೆ ಅಲ್ಲಾಗೆ ಹಿಪಾಟ್ಟ ಅಂಗಾಗ ತೆರೆಗ ಬಹಟ್ಟಾಗೆ ಹುಣ್ಣಾಣ್ ಹುರಫ ಬರಾಲ ಕುದಿಮ ಸುಳೇನ್ ಮಿಕಾಲ್ ಗೊತ್ತ ಹೆಮ್ಮ ಎಮ್ಮೆ ಮುಹಿಮುಖ ಕಿ ಹಮ ಕಾಂದೇಮ್ ಫರಾಯಿರುಗ ಹಮ ದೆಫ್ಫಳಂ ಫರಾಯಿರ ತಂಕೊಳೆ ಚಂಕಿ ಕೊಫ ತಂಕೊಳೆ ಚಸ್ಕುರುಂ ಕುಡ ಕೊಫ ದಿನುಂ ಕಾಂದೆ ಹಮ ಎ ಗೊತ್ತ ಆದ ಕುರಂ ಫೆಶೀಮ ಕುದಿನ್ ಕಾಣ್
2: ಅಣಿಕೆ ಸಂಗು ಎಹನ್ ತೆರೆಯ ಕವಾಹಕ ದಕ್ಕಾಲಾನಿ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ದಿಯಾನ
3: ವಾಲೈಕುಮ್ಸಲಾಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತು
2: ದಿಯಾನ ಕೊಬಾ ಕೀನೆತ್ತೋ ಹಾಲ್
3: ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹಿ ವರಹಂಗಳು
2: ಕೀನೆತ್ತೋ ಮೂಸುಂ
3: ಮೂಸುಂ ಮಿರೆ ರಂಗಳು ಮಿರೆ
2: ಈತಿ ಅಂದು ಫೆನೇತೋ
3: ಅಂದೆನ್ ಫೆನೇಕ ವ್ಯಾಮಡು ವ್ಯಕ್ತಿ ವರಬ್ಬ
2: ಎಂತು ಅಂದು ಉನ್ನಮ್ಮ ಅಣದತ್ತೋ ಅದಿ
3: ಅಂದು ಇನ್ನಾನಿ ನುಫೆನ್ನಾನಿ ತಕ್ಕುಂ ವಾರೆ ವೆಸ್ಸೆಹಿದಾ ಕುಂಗೆದೆ ಪಾರಕುಮ
2: ಎಂತು ಕೊಬಾತು ದಿಯಾನ ಸುವಾಲಕಿ
3: ಅಲಗಳಿಗೆ ಮಿಯಾರ ಒಬ್ಬ ಸುವಾಲೆ ಬೆಸ್ ಒಬ್ಬ ಕೇವಲಂ ಫಿಲ್ವಾಲಂ ಬೆಸ್ ಕವೆಂಗೆ
2: ಆದೆ ಆದೆ
3: ಅಲಗಳಿಗೆ ಫುರತಮ ಮೀ ಸುವಾಲಾಕಿ ಮಿಯಾರ ಕುಡ ಕುದಿ ಮಿಯಾರ ಕುಡ ಕುಜ್ಜೆ ಹಿಂಗೆ ಹಮ ಬಡು ಹಿಕ್ಕೆನಿ ಫುರತಮ ಮೀ ಕಲ ಗಾತುನ್ ದೀಗೆ ಉಣು ಹಮಸ್ತ ಬಹು ಕಾಯ್ತೆ ಕಾ ನುದಿ ಉಣು ಹಮಸ್ತ ಬಡು ಹುರಿ ಹಮ ವರ ರಿಕ್ತ ಹಮ ಜೆ ಪದೆಂ ಏಕಮ ಹಮ ಕಾನ್ ದೆ ಫೆರಿ ಬಡು ಹಿಕ್ಕೆನ್ ಫೆರಿ ದೆನ್ ಡಾಕ್ಟರ್ ದಕ್ಕಾಗೆ ಮಿಸ್ ಬೇಸ್ತಿನಿ ಮಸ್ ಮಾ ಬಡು ಹಲ್ಲೆ ಅದಿನಾದೆ ನಿಹಾರ ಗುಸ್ತಿಯಾರು ಬ್ಯಾರಿ ಏನ್ ಮಿ ಮೈ ಕಿಹಿನೆ ಬೆಗೆಂತ ಕುಬಾತೋ ಹೇಗೆ ಹಲ್ಲಕ್ಕೆ ಕಿಹಿನೆ ತೋ ಹದಂಬೆ ಏ ಅಳಗಣಗೆ
1: ಆ ದಿಯಾಣ ವರ ರಂಗಳು ಸುವಾಲ್ ತಿಕ್ಕುರೆ ಮಿಹಾರ ದೇಹರ ಬಾಯತೋ ಉಮರು
3: ದೇಹರ
1: ಬ್ಯಾವೆ ಅಂತ ದೆನ್ ದೇಹರ ಬ್ಯಾವೀರು ಸೆ ಬಂಡು ಹಿಕ್ಕೆ ಕಂತಕ್ಕೆ ರಂಗಳೆ ನೋಯ್ ದೆನ್ ಡಾಕ್ಟರ್ ದೆಕ್ಕೆವೆ ಎಮ್ಮೆ ಫಹರಕ್ತೋ
3: ನೋ ನೋ ಮಿ ರಸುಂ ವೆಸ್ತ ಮಿ ರಸುಂ ವೆಸ್ತಕ್ಕ ಫೆನಕ ಮಾನಿಂ ವೆಸ್ತಕ್ಕ ಫಿರ ಅತಳು ಹಾಸ್ಪಿಟಲ್ ಗೊ ಸೆ ರಸುಂ ಎಂತನು ವೆಸ್ತಕ್ಕ ಹಮ ದೆನಿ ದಾದಿ ಕಿಚ್ಚ ದೆನಿ ಅಳಗಣ ಕದ್ದೆನ್ನೆಂಗೆ ದೇ ಬೇಹುಗೆ ನಮಿ ಇಂಗೆ ಮಿಹಾರ ವೆಸ್ತಕ್ಕ ಅದೆಂ ಇಂಡಿಯಾ ಗೊ ಇಂಡಿಯಾ ವೆಸ್ತಕ್ಕ ಫಿ ಇಂಡಿಯಾ ಅಂದಕ್ಕ ಆಗಿ ತಿಪೋ ಏಕ ಫೆನಂಗಳ ಫಾರಿಗೆ ಪೌಡಾಯಿ ಹುರಿ ದೆಂಗೆ ವಿಸ್ ರಹ ವಿಷ್ಣು ಬಾಯ್ ಬಾಕಿ ಎಳಿಯೇ ಕಿಯಾ ಫಕ ಎದಿ ನಿಮ ತಂಕೊಳಿ ರಂಗಳ ವೆಲ ಇಂಗೆ ಏಕಮ ಎವಿಸ್ ಅಬದನ್ ಹಮ ದಾಯಿನಿ ಕೊ ದೆನ್ನಾ ರಂಗಳ ಹೆನ್ನು ನಿಯ ಕ ರಂಗಳ ಎನ್ನು
1: ದೆನ್ ಕೋಚಿಸ ತ ದಿಯಾನ ಮಿ ಕಾನ್ ದೆವ್ವಣಿ
3: ಪೂರಿ ಹಾಚ್ಚೆ ವಿಸ ಮ ಕ ಕುಜ್ಜ ಕಾನ್ ನಿ ಕೊಮ್ಮೆ ಹೆಚ್ಚಿಕ್ಕ ದಕ್ಕ ರೋಷಿಕ ಮೇವ ವೆಸ್ಕ ಹಮ ತರಕಾರಿ ಹೆಚ್ಚಿ ವೆಸ್ಕ
1: ಆದ ಕೊ ದೆವ್ವಂತ ತರಕಾರಿ ಮೇವಾ ಕೊಮ್ಮೆ ದುಹುಕು ದೇವೇತು
3: ಹಮ ಕ್ಯಾ ಇಂಗೆ ದೆಂಗ ಹಮ ಕರೆ ವರ ಮೀರು ಕೊ ಹಮ ಕಾಣಿ ಕರೆ ದೆಂಗ ಹಮ ಕೊಮ್ಮೆ ದುಹಾ ಕೊ ಹೆಂ ಬೇಣು ವಾಣಿ ನಾ ಕಾಲಂ ವೆಸ್ಸವ
1: ದೆನ್ ಇಂಡಿಯಾ ಫೆನಂಗಳಾಫ ದೇನ್ ಬೇಸ್ ದಿನೀಮ ರಂಗಳ ವಾಕ ವಂಜಾಮು ಎಗುತ್ತಂಗೆ ಹುಣ್ಣಾಣಿಗಿನ ಫೈಬರ್ ಹುಣ್ಣ ಬೇ ಹೆಂಗೆ ತೊ ಎಹಂವೀಮ ಏನ್ ಎದಕ್ಕ ಕಮಕಿ ಹಮ ಕುಜ್ಜ ಕಾಣಾಗ ಫೈಬರ್ ಮಧುವಣಿಯೇ ಎಹಂವೀಮ ಎ ನರುವ ಎಚ್ಚಿ ಗಿನ ವತ್ತರುಗೆ ತರಕಾರಿ ಮೇವಾ ಅದಿ ಎಹಂವೀಮ ಅದು ಕಟ್ಟಲ್ ದಿನಿ ಮಸ್ ದೆತ್ತೊ ಹಾದೆ ಎಹಂವೀಮ ಹಮ ಕಾಣಾಗ ತೆರೆಗ ಎದಕ್ಕ ಎಚ್ಚಿ ಫೈಬರ್ ಮಧುವಣಿಯೇ ಎಹಂವೀಮ ಎ ಬೇ ಅದಿಸ್ ಇತುರು ಕುರವಂ ವಿ ದೆಂಗ್ ಅದು ಗಿನ ಕುರಬಂ ವಿ ಹಿಂಗೆ ತೊ
3: ರೋಗ ಅರಿದಾಫಿಸ್ ರೋಗ ಅಜಯ್ಮಾರ ಬೇಸಿಸ್ ಬಾಯ್ ಡಾಕ್ಟರ್ ತಿರುಮತಿ ವ್ಯಾಜಿ ಹಿಸಾಬ್ಗ ಎಲ್ಲ ಹಿಂದೂ ಅವಿಹಿರು ಮಾಡಿಕೊಳ್ಳಾರೆ ಗೊತ್ತಾ ಕೊಮ್ಮೆ ಸ್ವೀಹಾಕಿ ಕುಜ್ಜಾರ.